0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රාමක්කො කොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බයිම් විඩු මයි ඉහ රඩියු ද්‍රාමකො කොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රාම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩන් සපොසිතිීවු ඉහ සිරණි රෙල සවන් නොමොස් ඉහ සිරණි කොමනිඩාරී. අතුලොරි ඉතා කෙක්ලයන් දිවතාන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාක නයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලිින් හක් බිත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇති විස්ත කො කොස බැම් විඩු බා මන නයින්රුව
1: බ්‍රිගඩ මනදේසේ.
0: දියක් හවහු හුසී මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනිය මෝරි සිඩා ගෝරණය ඉහ බලන්සුක් බිත් එන්ත්‍ර සිර කලයි ඔයින්සා තිර්මණදිනි හනොයි
1: මන්දෙසි තුරහුණනි හනොයින් ඉතරෝන ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනිය ලෝස් නෝ ඉහ බලන්සුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත් න ඉනම් බෙල ත්‍රෝක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කළයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ජුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ
1: සිං හවනුවෙන් න්‍ය බේලෙ තම්බ ඩවිීත් හුසු ්‍ය ඉනං හතු හලු බතුරුම හොඩි සුපොර්ත බනතා නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවුන් බසිරණයවන්
2: ලෝෂ්ටනි ඉතරෝන ඉහ ද්‍රමණේ ඉහ සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නැබේ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශේ සම්බය නේතනය හතයිස් නෝනිය ක්ස්පේස නිනිය කොන්තේන්ති බයිහ විෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහි මනා ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සං පොසිතිීව නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ජුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවන් තුයිර් මන්දීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සෙලු කිය කොමනිඩාටි නෙබ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැත නොඩවිත් ෆයිසිරන ස්පරෙන්ශය බා කුම්ඩැටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිරලඩුම් ෆහැක් බීත නෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීත නෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නෝ සිරසින්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆොබින් ෆිෂු ලොස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මන.
0: මන ඩියාන හෝ මන ඇතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝන ඩවිීත් හොනේ ත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොන බ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමනිඩාඩි එන්සිරාල්
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙල හනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොනබ සිරණ ඉසි ලොළොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩි ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමනිඩාඩේ.
0: ඇතවන් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහින් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ අලින් මනි සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩා ලබරික් මනි සිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිර සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහලො බලන්සුක් බීතිහ සිරණ රල සවන්්
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණය බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්රු කොමනිඩාරි සිර සෙල්ලුක්
0: ඩියක් මැබේ ඔයිසා හිතනි හනොයින් කොනබා සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තුරු කොමනිඩාඩනේ නෙටිය කලයි.